දෙර දෙර දෙර දීකට නලකට දෙට කටට හතට හත දින් දින් දින් දාගෙන නලකට කටට දින්ට දෙර දෙර දෙර දීකට නලකට දෙට කටට දෙර දෙර දෙර දීකට නලකට දෙට කටට දෙර දෙර දෙර දීකට නලකට දෙට කටට හතට හත දින් දින් දාගෙන නලකට කටට දෙට කටට දෙට කටට දෙට කටට